ආයුබෝවන්. අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 98.5 තරංග මාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: cada que me lo cree, da como anten, o promete tili la querina, marca cata sandi shea. Sapa garea. Sapa garea.
1: Aibuan, sapa garea vada katiutu arambu karan nai sudanam venne. ඉතින් සභාවේ නවසරයි මම තිලක් ගමගේ
2: මම දේවලෝචන රණසිංහ
1: දේවා ඔන්න අදත් විශේෂ අමුත්තෙක් ඉන්න සභාගාරයට කැඳවාගෙන එන්න
2: ඔව් මේ විශේෂ අමුත්තා සභාගාරයට නම් විශේෂ අමුත්තෙක් නෙවෙයි ඊට කලින් සභාගාරය අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ලංකාවේ දේශපාලන විශ්ලේෂණේ කොම ඉදිරියෙන් ඉන්න චරිතයක් අද ප්‍රශ්න කීපයක්ම තියෙනවා අපිට අහන්න නමෙන් නම් එන පල් හොරෙක් ඉතින් හඳුන්වා දෙන්න අටුවාටී කාට ඉප්පනි මුකුත් අවශ්‍ය නැහැ මාතලන් තමයි අද සභාගාරේ අපිත් එක්ක එකතු වෙන්නේ අයබෝන් මාතලන්
3: අයබෝන් අයබෝන් මචං මචං දෙ කියන්නේ ඉතින් දෙන්නටම
1: මචං කියන්නේ අයබෝන් මචං ඇන් සුදුස් හා එහෙමනේ
3: මචං ඇන් සුදුස්
1: ඔව් හරි
3: සුදුස් කියන්නේ කතෙන් ලේඩිස් ඇන් ජෙන්ටල්මන්
2: හරි දැන් අයබෝන් කියලා පටන් ගත්තම දැන් අහන්න තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඉස්සෙල්ලම අහන්න ඕනේ මොකද ලංකාවේ තත්ත්වය දැන් ඔස්ට්‍රේලියාවේ අපි හිටියත් අපිත් ලංකාවේ හෘදස් ස්පන්දනයත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉතින්
1: ඔයත් කතාවක් ලංකාවේ හෘදස්
2: ස්පන්දනයත් එක්ක
1: ඉතින්
2: මොකද මේ දවස්වල ලංකාවේ වෙන්නේ
3: මේ දවස්වල මචං විශේෂ දෙයක් නෑ ඩේලි එනවා ආතල් එනවා ඩේලි එනවා අද මචං අර හිටපු පොලිස්පතිතුමෙක් මේ වෙඩි තියාගෙන මොකක්ද කේස් එකක් තියනවා නේ එමන්ස නම් මේ දේශපාලනට ගෑවිලාවත් නැති මිනිස්සුන් මචං දැන් අද දවසේ ටොපික් එක ඒක තමයි ඉතින් ඒ අරින්න දේශපාලන තත්ත්වය මචං වීගෝපියන්ට ප්‍රශ්නයක් තියෙනවා ජනතාවට ප්‍රශ්න තියනවා කියලා ජනතාව කියනවා සමහරෙකුට ප්‍රශ්නයක් නෑ මචං සප්ලයි චේන් එක තියෙනවා මගේ තියෙන එක ඒක නේ මචං සප්ලයි චේන් එක හරියට වැඩ කරනවා ඒ කියන්නේ පෙට්‍රල් ඒවා ටික හරියට යනවා පොඩක් මිනිසුන්ට අමාරුයි ජීවත් වෙන්න හැමෝම කියනවා මචං බඩු දවසෙන් දවස ගණන් යනවා ඒවා ගැන අහංක විශ්තියක් නැහැ ඔය යනවා මචං විපක්ෂේ තර බලාපොරොත්තු මිනිස්සු බලාපොරොත්තු වෙන ලෙවල් එකේ විපක්ෂයක් මේ නේ මචං
1: තියෙන්නේ
3: ඉතින් ඔය පාවෙවි යනවා එක එක ඒවා දවස කාලේ ආතල් දෙනවා අර අර ඉංග්‍රීසි පුරා අයිත් ඉංග්‍රීසියෙන් කතා කරලා තිබුණා ටුවරිසම් ඩිපියුටි මිනිස්ටර් බජා කර කවුබෝයි කයිබෝයිලා වගේ ඌ යනවා මත අර පොරියෙක්ගේ පිටේ ගිහලා පෙහස් කෙඩියක් කඩාගෙන අමුෙන් බක සාවන්නේ කන්නේ නැහැ නේද සුද්දෝ කන්නේ මම අද YouTube එකෙන් කිව්වා ඕවා සුද්දෝ කන්නේ මත පීක අර මේ ඔත්ත ගලවලා දාලා නේ
1: මචං
3: කන්නේ සාමාන්‍යයෙන් ගයි කඩපු ගමන් කන්නේ මූක ඇදලා අරලා තේවල ටුවරිසම් කරන අය මචං මාත් එක්ක කතා කරන අයත් කියන්නේ ගෙස්ලා අඩුයි කියලා උන් යන ඔය නෑ ගයිස්ලා ඉන්නවනේ මචං නැෂනල් ගයිස්ලා උන් කියන්නේ පොඩ්ඩක් අඩුයි අර මේ කියලා අර ඒ නේ ටුවරිස්ට් මචං අර බැක්පැකර්ස්ලා මේ වැඩියෙන්
1: එන්නේ
3: ඔව් ඒ මේ මොන කේස් තුනක් මචං අයවැය අතිරික්ත තියනවා හරිද
1: ඒක තමයි මාතලන්න දැන් මචං මත ඔයක මේ ගැන තමයි ප්‍රශ්නයක් අහන්න හිටියේ මම දැන් වෙන මෙහෙම දැන් අපි දැන් මෙහෙමයි හුඟ වෙලාවට දැන් විශේෂයෙන්ම යූටියුබර්ස්ලා එහෙම නැත්තම් සමාජ මාධ්‍යවල මේ ආණ්ඩුවට විහිළු කරන අර ජෝක් කරනවනේ දැන් ඒ පැත්තෙන් අර සමහරලාට මම දැක්කා ඔයත් සඳහන් කළා තිබ්බ මේක කොළඹ සන්නියම තමයි කියලා ආ එතකොට ඒක තනි ඒක අපි අර ඒක සම්විධියක විහිළුවකට හාස්‍යයකට ලක් කිරීමක්නේ නමුත් මේ ආණ්ඩුව ඒ එහෙම ජෝක් කරලා ප්‍රමාණවත්ද ඒ කියන්නේ මේගොල්ලන් එහෙම ජෝක් ඒ කියන්නේ ඒක මේගොල්ලන්ට කරන විවේචනයද දැන් උදාහරණයකට දැන් මම වෙන මෙහෙම මට ඇත්තටම මම අවුරුදු කීපයකින් මම ලංකාවට ආවේ නෑ මට මේ හරි චිත්‍රය දැනගන්නත් ඕන නිසා මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා මගේ ළඟ
3: හරි මචං මම බලසිකේ කතා
1: කරමු මචං දැන් අර බස් කාර්යාල වේලාව පහු වුණාම හෝ කාර්යාල වේලාව පටන් ගන්න කලින් අර බස් වල තදබදේ අර ෆුඩ් බෝඩ් වල යන එක කොන්දොස්තරලා කෑ ගහන එක ඒක තාම තියෙනවද
3: ඒවා තියෙනවා
1: කෝච්චියේ එල්ලිලා යන එක ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න වගේ එතකොට ගියාම ඉස්පිරිතාලවල මිනිස්සු දේපාන්දර දුන්නු ගන්න තියෙන පොලිම
3: පොලිම ඒක කියන
1: එතකොට
3: ඉස්පිරිතාලවල බේත් නෑ මචං
1: ආ රයිට් එතකොට අනිත් ප්‍රශ්නේ තමයි අර මට ඔය වගේම ඔළුවට එන ප්‍රශ්නයක් තමයි අර ළමයි ඉස්කෝලේ දාගන්න විශේෂම ජාතික පාසල් වලට ඔප්පු තිලප්පු හදාගෙන උප්පැන්න හදාගෙන කරන ජවුසම ඒක එහෙමමද
3: ඒවා එහෙමම යනවද
1: දැන් දැන් මම හිතන්නේ
3: ඒවා එහෙම යනවා රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න මචන් 10 2000 3000 4000 5000
1: මේ ලක් ඒවා තාම තියෙනවා ඉතින් එතන නේද දේශපාලනේ තියෙන්නේ
3: ඉතින් ඒකනේ මචන් ලාල් කිව්වේ ඊයේ නැත්තම් පෙරේද ලාල් ලාල්කාන්ත සහෝදරයා අරේ මගේ පොඩි මිතුරුකම ගුතියෙන් Facebook මිතුරුකම ගුත ලාල් කියන්නේ ඒකනේ මචන් අපිට ආණ්ඩු බලය ලැබුණාට හරි අපිට රාජ්‍ය බලය ලැබිලා නැහැ එතකොට අර රංග ගුණසේකර සහෝදරයා ඊළඟ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙන්න ඉන්න ආදයන්නේ එයා කියන්නේ දැන් අපිට ආණ්ඩු බලය තිබුණාට දිසාපති
1: විමල් ලියපු නැත්ත වෙනුවට ඇත්ත ඇත්ත වෙනුවට නැත්ත මං හිතන්නේ මොකක් හරි ඒ පොත ඒකේ තියෙනවා විමල් වීරවංශට කියනවා මේ වීරවංශ විමල් මේ මේ මේ මේ සෝමවංශට කියන මේ වෙලාවේ ඇයි අපි වෙනම ඉල්ලන්නේ මෙයාලත් එක්ක සන්දානෙත් එක්කම ඡන්දෙ ඉල්ලලා අපිට වැඩි පාර්ලිමේන්තු බහුතරයක් අරගෙන ආණ්ඩුවක් අත්පත් කරගන්න පුළුවන් කියලා ඊළඟ වතාව. හරිද? දැන් එතකොට එතකොට සෝමවංශ කියනවා මල්ලි පිස්සුද අපිට ආණ්ඩු බලය ඕනේ අපිට රාජ්‍ය බලය විතරයි ඕනේ කියලා. ඒ කියන්නේ මේ වෘත්තීය සමිති වලින් අර වයින් මේ වයින් අල්ලගෙන රාජ්‍ය හසුරවන්න තියෙන හැකියාව. ඇත්තට මේගොල්ලන්ගේ ළඟ රාජ්‍ය බලය තිබ්බනේ. දැන් මේ මොනවද රාජ්‍ය බලය නැහැයි කියලා කියන්නේ.
3: රාජ්‍ය ඇත්ත ඇත්ත වෙනවට නැත්ත පොතේ තියෙන මචං ඕක මං හිතන් මම දේව එක කතා කරා. ඕකෙන් තිබුණේ මචං JVP plan එක තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩය ගැනීම. ඕට්ටුව කියන එක පස්සේනේ ආවේ. එතකොට ඒකේ ඒ සමහරලාට සෝමවංශ සමරසිංහ රාජ්‍ය බලය කියලා කිව්වේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මට නම්. කොහරි මෙයාලා මචං දේශපාලන බලය ගන්න ඕන කියන මතය හිටියනේ. හරි ඒකේ වැඩ පිළිවෙල ගානට ගෙනිලා දැන් අරගෙන තියෙන්නේ මචං. උතන ඔය ඡන්ද බේස් එකේ සම්පූර්ණයෙන් තියෙන්නේ UNP ඡන්ද නැහැනේ. හරි UNP ඡන්ද ගැන සජබ්බේ සහ UNP ඡන්ද නැහැ. උතන තනි කර තියෙන්නේ මහින්ද මාත්‍යාගේ පොට්ටුවේ ඡන්ද ටික. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එච්චර මේව එකක් නැහැනේ මචං.
1: හරි.
3: ඉතින් දැන් මෙයාලා මේ මෙයාලා ගත්තට මචං මෙයාලට තියෙනවා නිලදා. එහෙමනේ නිලධාරි පන්තියක් බුදුවැල තියෙන්නේ මචං ආණ්ඩුවේ රාජ්‍ය සේවකයා. නිලධාරි පන්තියනේ මචං මේ දැක් කරන්න පුළුවන් ඒ උන්ගේ අතේ මේ පවර් එක තියෙන එතකොට උඹුත් පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවනේ ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි කියන එක තමයි මේගොල්ලෝ මේ කියන්නේ මචං මොකද උන් වැඩ කරන්නේ දැන් මෙහෙමනේ රාජ්‍ය සේවකයා වැඩ කරන්නේ මචං චක්‍රලේඛන අනුවනේ
1: උන්ට
3: පව ගිහිල්ලා කිව්වම මේ චෙක් එක සයින් කරපන් කියලා උන් අසම් කරන්නේ නැහැ මචං කවදාවත් බෝඩ් මීටින් දාලා අර ඩිරෙක්ටර්ස් ලගේ අප්‍රූවල් අරගෙන රාජ්‍ය සේවයේ මචං වැඩ කරන පිළිවෙලක් තියෙනවා.
1: හැබැයි මේගොල්ලෝ හැබැයි මේගොල්ලන්ගේ වෘත්තීය සමිති හරහා ලොකු ආධිපත්‍යයක් තිබ්බනේ. දැන් එතකොට වෘත්තීය සමිතිය ටිකත් එක්ක රාජ්‍ය බලය ඇත්තටම මේගොල්ලන්ට ඕන විදිහට නටන්න පුළුවන් වෙන විදිහට සාමාන්‍ය සෑහෙන වෘත්තීය සමිතිවල සමාජික පිරිසකුත් ඉන්නවනේ. ඒ කියන්නේ මං හිතන්නේ ඒ වෘත්තීය සමිති හයිය දැන් නැති වෙලාද? අන්න ඒ වගේ එකක් මට නිකන් ඇති වෙන්නේ. මං හිතන්නේ
3: නෑ කිසිසේත්ම නෑ මචං. වෘත්තීය ඒ යුනියන් වල බලය එහෙමම තියෙනවා. යුනියන් වලට මචං මෙහෙමනේ යුනියන් වලට යුනියන් එකට ඕන විදිහට වැඩ කරන්න බෑනේ මචං. ARF වන් තියෙනවනේ රජේ තියෙනවා මචං අර පොතක් තියෙනවා මට ඒකේ නම මතක නැහැ උඹලට මතකද දන්නේ ඔය මගේ ගහ පොත තියෙනවා මට නම මතක
1: ආයතන සංග්‍රහය
3: ආයතන සංග්‍රහය ආයතන සංග්‍රහය එක වැඩ කරන්න බෑනේ මචං වැඩි වැඩි කරන්න එකද චෙක් එකක් ලියන එකද දැන් ඒක තියෙනවනේ මචං අප්‍රූවල් එක ගන්න ඕනේ 25000ට වැඩි නම් 50000ට වැඩි දැන් කෝප් එකේ ගෙනල්ලා ප්‍රශ්න කරන කොට උන් අට උත්තර නැති වෙනවනේ. ඉතින් එහෙමනම් මචං ওই කෝප් එකට ගෙන එහෙම නවත්තන්න ඕනේ. රාජ්‍ය නිලධාරියා ප්‍රශ්න කරන එක නවත්තන්න ඕනේ.
1: ඉතින්
3: අනිත් එක රාජ්‍ය සේවකයට බය තියනවා දවසක මේ ආණ්ඩුව චේන්ජ් වුණොත්. උන්ට ඊළඟ අමාරු වෙටනනේ. දැන් ඔය දැන් ගෙනියන්නේ මචං නිලධාරීන් අරගොල්ලෝ මේගොල්ලෝ යාණ්ඩුවල හිටපු නිලධාරීන් ඊට අවු වෙනවනේ. අල්ලලා හිරේ දානවනේ දැන්. අනිත් එක නිකන් මම කල්පනා කරනකොට මචං මේගොල්ලෝ ආපු ගමන් මෙයාලගේ මිස්ටේක් එකකට බන්ධනාගාර කොමසාරිස් තමයි ඇතුළට. ඉතින් රාජ්‍ය සේවකයා බයයිනේ මචං.
2: දැන් ඕක වෙන්නේ වාතේ මේ ආණ්ඩුව වෙනස් වුණොත් දැන් ඔයාලා මේ ආණ්ඩුව නිර්දේලස විවේචනය කරන හොඳේ ඔයා හොඳ කියනවා ඔයා නම් ටිකක් හරි හොඳ කියනවා නමුත් හොඳ දෙයක් හොඳයි කියනවා හරි ඒක අපි පිළිගමුකෝ නමුත් විවේචනය නිර්දේලස කරන සමාජ ජාලවල ඉන්න දේශපාලන විශේෂඥයෝ කියලා තමයි මෙයාලට කියන්නේ
1: සදාය චුට්ටක් දාල් නිර්දය වැඩි කළා විවේචනයක් දෙනවා
2: නේද එතකොට දැන් මේ මොන විවේචනය කළත් ඔන්න දැන් කිව්වා ගල්ලංගුරු හොරකම් කරා අය කිව්වා කන්ටේනර් පැන්නුවයි කිව්වා රුපියල් ඩොලර් මිලියන 2.5 නිකන් ගෙව්වා කිව්වා මේ මොක වුණත් ඔන්න ඊයේ පෙරේද කරලා තියෙනවා සංගණනයක් නියන්දියක් අරගෙන පාකිස්තානයේ සර්වනුත් මහත්තයාගේ ඇම්නිස්ටි ඉන්ටර්නැෂනල් සමාගම ආයතනය අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරයාට තිබුණු ජනතා කැමැත්ත වැඩි වෙලා තියෙන විශේෂයෙන්ම සුළු ජාතීන් අතර ඒක වැඩි වෙලා තියෙන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට තිබ්බ තත්ත්වෙත් නැති වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා ඔය කියන ප්‍රශ්නයක් රට ඇතුලේ නැහැ. එහෙමනම් මේ සංගණනේ මේ ප්‍රතිඵල එන්න බෑනේ මාත්.
1: මම කියන්නේ ආණ්ඩුව ජෝක් කරාට වැඩේ හරි ගිහිල්ලා නැහැ කියලා. අනිත් අය ආණ්ඩුව ජෝක් එකකට ගත්තට
2: මිනිසුන්ට ආණ්ඩුව ජෝක් එකක් නෙවෙයි.
1: සහ මේගොල්ලන් බොහොම සංවිධානාත්මක අමතක කරන්න හොඳ නැහැ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ බොහොම සංවිධානාත්මක පක්ෂයක්. මේගොල්ලන් බොහොම සංවිධානාත්මකම මේ වැඩේ අරන් යනවයි කියන
3: එක. ඒක මම හැමදාම කියනවා උන් සංවිධානාත්මකයි උන් දැන් කරන්නේ මචං 2020 මම හිතන්නේ අද YouTube එකේ මම කරේ ඒක මචං 2029 ඊළඟ ඡන්ද දිනන වැඩේ මුන් කරගෙන යනව ලස්සනට.
2: ඔව් නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ
3: මොකද? මේ මිලියන 22ක් 23ක් විතර ඉන්න රටේ මචං 1270කකින් තමයි කරලා තියෙන්නේ. සමාජාට 1270 බලවත් පැත්තේ ඉන්න කට්ටියද නැද්ද නැහැ. එසේ ඕව මචං අපි පිළිගන්න ඕන දෙයක් තමයි අනුර කුමාර සනායක කියන්නේ සුදුතර ජනාධිපතිනේ.
1: ඔව්.
3: 142යි හම්බුනේ.
1: ඔව්.
3: එතකොට ඕකේ මකං 110ක් වැඩි වෙන්න පුළුවන් 110ක් අඩු වෙන්න පුළුවන් possibility එක. අන්න ඔය කියන ප්‍රමාණය නෑ ඉතින්. සමහරවිට මේක පාක්‍ය සෝති සරවණ මුත්තුගේ ගැටයක් වෙන්නත් පුළුවන්. ඔය පාක්‍ය සෝති සරවණ මුත්තුගේ මේ සමීක්ෂණ වාර්තාවයි අර සුළු ජාතික පක්ෂ කියන්නේ එයාලා එක ගෙනියන්නේ මචන් දෙමළ කතා කරන ජනතාවගේ පක්ෂ කියලා. සිංහල මේ දෙමළ මුස්ලිම් නෙමෙයි. හරි. එතකොට දෙමළ කතා කරන ජනතාවගේ පක්ෂවල පක්ෂ අයක් විතර එකතුයි එකම එන්නේ එකට.
2: ඒ දෙකම එකට ආවට මාතේ මෙහෙමනේ අපිට පිළිගන්න සිද්ධ වෙනවනේ මෙන්න මේ දේ. ඔය කියන මම මගේ මේ මගේ යෝජනාව. ඔය කියන ප්‍රමාණයේ ආණ්ඩු විරෝධයක් නැහැ. මිනිස්සුන්ට අර ඔයා කියන වගේ සප්ලයි චේන් එක තියෙනවා. මිනිස්සුන්ට බඩු මිල වැඩි එක අපිටත් වැඩි. ඔස්ට්‍රේලියාව අපිටත් බඩු මිල වැඩි නේ තියලා. මේ කිව්වට මෙහෙම වුණයි කියලා. ඔයාලා කොච්චර කෑ ගැහුවත්. මෙයාලා කොච්චර සාධාරණකම් කරනකොත් මේ රජය තවමත් ජනතාව අතර ඉන්න ජනතාවගේ ප්‍රසාදය දිනාගත්ත රජයක්. මේක තමයි මගේ යෝජනාව. මොකද ඔයා කියන්නේ ඒක?
3: දැන් මෙහෙම ගන්න පුළුවන් මචං. දැන් කොමාර් ඒ 169ක් ගත්තනේ ඊළඟ සැරේ. හරිද? මේක ගත්තා. ඊළඟට තිබුණානේ පළාත් පාලන ඡන්දේ. ඒකෙදි මොකද වුනේ? ඡන්ද වැඩි වුණාද?
2: ඡන්ද අඩු වුණා. ඔව්.
1: ඒක හරි.
3: අන්තවල 120ක් ගතන අඩු වුණා. හරිද? එතකොට මචං දැන් ඇත්ත தත්ත්වය ගත්තොත් ඕක නම් මම පිළිගන්නේ නැහැ. ඕක මම නෙමෙයි කවුරුත්ම පිළිගන්නේ නැහැ. ඔය සමීක්ෂණ මේ කේමල. හැබැයි මෙහෙම කේසයක් තියෙනවා මචං. රටේ ජනතාව අර කියන්නේ සිංහලයාගේ ගතිස තියෙනවා මචං. මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ දඹලට තේරෙනදි පිට රටකටත් ආවම තේරෙනදි මහත් වැඩ කළ දින ඉඳන් පට්ට කුහකයිනේ මචං. අපිට හරියන්න ඕනේ නැහැ. අනිත් එකට කෙලෙන්න යෝනේ. මට මචං කන්න නැති උනා මොනවා නැති උනා මටක මේ ප්‍රශ්නයක් නෑ මට ඕනේ මචං එයා ගෙදර ගහට කෙලවල යන්න හරිද එතකොට සහ ඒක සහ අනිත් එක මචං මෙයාලා ගිනිච්ච කැම්පේන් එකක් තියන්නේ අපි හොඳ මිනිස්සු අනිත් කොක්කම හොරු කියන එකනේ.
2: ඔව්.
3: හරි එතකොට දැන් හොරු අල්ලනවානේ.
2: ඔව්.
3: එතකොට ඒක මචං මම ඔය හැම එකාත් එක්කම කතා බහ කරන මිනිස්සෙක් නේ මචං. හරි මොකද දැන් ගොඩක් වෙලාට 3 wheel වලත් යනවා. 3 wheel වල 100%ක් හිටිය JVP කට්ටියනේ.
2: දැන්
3: ටිකක් සමහර ඒවා වෙනස් වෙලා තියෙනවා. හරිද? එතකොට ඒ අරෙන්න ඔය සුදු ජාතික කතන්දරය ඇත්ත මචං. අර ඉතින් මං කිව්වේ ඒකයි. මං හිතන මං දේවකම නිකන් කතා කරා මේක කතා කරන වෙලාවේ ඒ ඒ ඒකේ මචං මේ එකම ජෝක් එකක් විදිහට ගන්නත් තරකයි. ඒ අර සුදු ජාතියින්ගේ පෙන්නනවනේ කැමැත්තක් තියනවා කියලා.
2: ඒක
3: ඇත්ත මචං. ඒක ඇත්ත. මොකද මේ ආණ්ඩුවේ තියෙන හැසිරීම සහ කරගෙන යන වැඩපිළිවෙල අනුව ක්‍රිස්තියානි ජනතාව කැමති ඇත. හරි මාස්ක් පාරයක් දාගෙන ඒක පෙන්නනවා. එතකොට අනුර කුමාර ස්ථානායකව මචං යාපනය කියලා කියනවා. අනුරාධපුරයේ අතර පන්සල්දීදී මුංගේ මරම් මලහත්ල වඩද මේක එන්නේ කියලා යාපනය. හරි ඒ කියනකොට මචං දෙමළ ජනතාවගේ ආදරේ එනවා. හරි දකින ඉරට යනවා. කියලා මුස්ලිම් අයට මචං වීලු කළා මේ මුස්ලිම් ගෑනු අයත් අත ගහලා අරේ මේ හරි ඒක අරන් මචං. ජනතාවගේ කිසියම් ප්‍රමාණයක් ඉන්නවා මචං කියන ප්‍රශ්නයක් නැහැනේ ප්‍රශ්නයක් නැහැනේ ලොක්කා ප්‍රශ්නයක් නැහැනේ මචං ප්‍රශ්නයක් නැහැනේ අයියා එයාලා උරු අල්ලනෝනේ අන්න ඒක මචං ඒ ක්‍රෙඩිට් එක තියෙනවා ඒකයි මං කිව්වේ මේ ආණ්ඩුව මචං එක්ක නැතිවීම හෝ ඇතිවීම තියෙන්නේ ඔය මේ තුන්දෙනෙක්ගේ අතේ දිලීප පොඩි පුතු අපේ සත්ගුණවත් සාහනී මාත්‍යා බලසාහනී කියන්නේ පා කියලා තියෙන්නේ මචං සත්ගුණවත් සාහනී මාත්‍යා සහ රංග දිසානායක මැතිතුමා ඔය ආණ්ඩුවේ ඇතිවීම හෝ නැතිවීම තියෙන ඔය තුන්දෙ ඒ තුන්දෙනා ගහන ගේම නේ මචං නැතිවම තෝරු මුකුත් කරන්නේ නැහැ
2: නේ දැන් මාධ්‍ය මෙහෙමනේ දැන් මේ ඔක්කොම වලංචානි කියයි සද්ගුණවත් කියයි මොන හරි කිව්වට මාතේ එක අතකින් අනුර මේ ඇවිල්ලා තියෙන සංගණනය ගත්තොත් එක භයානක පැත්තක් තමයි විපක්ෂයේ පැත්තෙන් ගත්තා. දැන් විපක්ෂය කොහොමද සුන්බුන්නේ? අපි ඒක පිළිගන්නේ බෑසා. ඒ හැමතැනම රාජපතිලා. හරිද? එතකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ රටේ විපක්ෂ නායකයෙක් කියන්නේ නැති ධනාධිපති එයාට තියෙන කැමැත්ත අඩු වෙලා
1: සහ දේවා මේකට එකතු කරනවා දැන් අපි හිතමු විපක්ෂය ගැන පොඩ්ඩක් බලමුකෝ ඔක ටිකක් ඕස්ට්‍රේලියාවේ තියෙන විපක්ෂයේ තත්ත්වයට සමානයි ලංකාවේ තත්ත්වයක් මට තේරෙන්නේ ඒ කියන්නේ අර නැෂනලිස්ට්ලා බෙදිලා
2: හරිද
1: ජාතික කඳවුර
2: එතන දකුණු කඳවුර බෙදිලා
1: ඒ කියන්නේ රනිල් සහ සජිත් බෙදිලා ඈ එතකොට ජාතිකත්වය අගයන කඳවුර බෙදිලා එතකොට මේ පොඩි කෑලි අතරේ අනුරටගේ ළඟ තියෙන සුළුතර වුණත් බලය ලොකු බලයක්
3: අනිවාර්යයි.
2: ඉතින් එතකොට මොකද්ද විපක්ෂයට වෙලා තියෙන්නේ එතකොට?
1: ඔබට තේරෙන විදිහට දැන් මේගොල්ලන් මොකද
3: නෑ මේ මනේ මචං. දැන් උඹලා ඕස්ට්‍රේලියාව එක ගත්තද? ලංකාවේ මානසිකත්වයෙන් එන්නේ. ලාංකීය මානසිකත්වයෙන්. අපේ තියන ලෙඩ දෙකක් මචං. එකක් තමයි විපක්ෂය කියලා බලාපොරොත්තු වෙන්නේ JVP එකේ වැඩපිළිවෙල. බස් කිනේ දෙති ආදරේ අර එක්ස්ට්‍රීම් ලෙවල් එකට මම නේද පාරට මිනිස්සු බස්සන එක හරි දැන් ඒව නෑ නේ මචං ඇත්තටම දැන් ඒ කාලේ පොඩි කේස් එකක් අරව මෙයා වුණා මට ලිප්ටන් මටරවුමට එනවා කොක්ක ස්ටේෂන් එක දැන් ඉන්නේ දැන් එන එකට ඉන්න විමල්විරවස්ස විතරයි විමල්විරවස්ස කියන්නේ ජෙප්පේ හරි ඒ JVP මානසිකත්වයේ ඉඳලා ඒ අකා ඉන්නේ එතන ප්‍රොටෙස්ට් එකට හරි මොකට හරි අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ ගාව ගිහලා ඉඳගත්තා එතනින් මේ ඒ වැඩේ තින්න වගේ දෙයක් වුණා මෙතනත් මේ කෑම කන්න පටන් ගත්තා හරි මොකක් හරි හේතුවක් උඩ
2: සුරේස්ටාලයක් ගහගත්තනේ ඔව් සත්තාලයක් ගහගත්තනේ
3: ඔව් ඒක කරෙත් මචං ජෙප්පෙක් නේ එතකොට ඒ දැන් මේ සජිත් ප්‍රේමදාසගේ රනිල් වික්‍රමසිංහගේ නාමල් මේ රාජපක්ෂලාගේ මචං JVP මේ එකේ විපක්ෂයේ භූමිකාව බලාපොරොත්තු වෙන එක වැරදි
1: එහෙම විය යුතුත් නෑ ඇත්තටම ඒක නෙමෙයි අපි අදහස් කරන්නේ
2: මොකද්ද ජනතාවම
1: නෑ මම කියන්නේ මෙහෙමයි මේගොල්ලන්ට දැන් මම දැන් අර මුලින් ඒක තමයි වගේ ඇහුවේ අර මුලින් මිනිස්සුන්ගේ අතර තියෙන මට හිතෙන අර කියන්නේ මට දැනගන්න එක ඇත්තටම දැනගත්ත එකනේ අර මූලික ප්‍රශ්න ටිකක් තියෙනවා තාම ඒව එහෙමමයි එතකොට ඒ ප්‍රශ්න මතු කරගෙන මේ ආණ්ඩුවට ජෝක් කරනවා වම විතරක් නෙමෙයි මේගොල්ලන්ට මතවාදය වශයෙන් නැත්තම් මේගොල්ලම් තුලින් මේගොල්ලන්ගේ ඒ ඒ ඒ ප්‍රතිපත්ති නොකිරීම තුරින්ම නැත්තම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දේවල් යථාර්ථයක් නොවීම තුලින්ම මේව මතු කරමින් ඒගොල්ලන්ට විවේචනයක්
2: කරදී
1: ඇඟට දැනෙන විවේචන උදාහරණයක් දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ අර ආපහු දේශපාලනට එනකොට ඔය විමල්ලා ඔය ඇතුළේ පිරිසක් කරා නේද බොහොම බොහොම මේ දරුණු විවේචනයක් ඒවකට පාලකයන්ට ඒක හරි ආකර්ෂණීය වුණා නේද මිනිස්සුන්ට බොහොම මතවාදී තලයේ විවේචනයක් ඒගොල්ලන් හරි හෝ වැරදි විශ්වාස කරපු දේවල් මත පදනම් වෙලා මේ වගේ කිසියම් විදියක තියුණු විවේචනයක් නිවැරදි විවේචනයක් සිද්ධ කර යුතුයි නේද කියන එකයි මගේ අදහස ඇත්තට
3: ඒ වෙනවනේ මචං ඔය උඹලා කියන දේවල් වෙනවා ඒක වෙන අර අර බරු තියුණු කියන එක නැති වෙන්න පුළුවන් ඒ තියුණු කියලා බලාපොරොත්තු වෙන්නේ මචං අර අර අර දේ තමයි දැන් මම ඔය හොඳම උදාහරණේ යහපාලන කාලේ යහපාලනේ කරන්නත්ම දුන්නේ නැහැ නේ යහපාලනේ රනිල් ජේවීපී අය ළඟට අරගෙන ඉඳලා ඔය හොඳම උදාහරණේ මචං ඔය තඹුත්තගම ජල යෝජනා ක්‍රමේ හොඳම මේ මාතක දැන් මේගොල්ලෝ ඒක විරුද්ධ කරා ඒකට විරුද්ධ වුණා ඒගොල්ලෝ ඒ කාලේ ඒකට විරුද්ධ වුණා ඔය මේ දැන් අර උමන් මාර්ගයක් කියලා ලැජ්ජ නැතුව ගිහිල්ලා විරුද්ධ කරනවා හැබැයි මම හිතන්නේ ලැජ්ජින්ද වෙන්නේ නැති ඩිපියුටි ඒ උන් වගේ ගිහිල්ලා ඉති ටීපි සරතුයි නාමල් ගොයයි ගිහිල්ලා ඉතියේ දැන් ඒවා විරුද්ධ වෙච්ච දේවල් නේ මචං මහා පොළව හරනවා අර මේව කියලා දැන් යාලගේ විරෝධ යාල විරුද්ධ පක්ෂය කියන ශක්තිමත් කියන එක මම පිළිගන්නවා ඒක ආයේ දෙකක් නැහැ ඒක මම අදටත් කියනවා මචං ඒ ඇරෙන්න 2029 ඡන්දයක් ආවොත් ඒක දිනන්න ප්ලෑන් එකක් විපක්ෂයට වඩා මේ ජනතා විමුක්ති පෙරමුණ NPP කියලා එකක් නැහැ නේ මචං මගේ ටිකක් දරුණ වචන NPP කියලා එකක් නැහැ හරි ඔතන ඒකෙන් වෙන් වෙන්න ගියොත් මචං දැන් හොඳම උදාහරණේ NPP එකේ කාගේද NPP එක ඇවිල්ලා මචං චතුරංග අබේසිංහගේ තාත්තානේ තාත්තා කියන්නේ පැත්තේ හරිද එතකොට චතුරංග අබේසිංහ Facebook එකේ දානවා මචං ජනතා විමුක්ති පෙරමුණේ අප නායකයා නෝ කියලා උදානෝ Facebook එක. අර ඒ කියන්නේ NPP කියලා එකක් නෑනේ JVP එක තියෙන්නේ. JVP එක මචං ඒ උඹලා කියන කතන්දරේ JVP එක සාර්ථකයි කියන එක මම පිළිගන්නවා. සහ 2029 ට වැඩේට එයාලා දිනන්න ගෙනියන ප්ලෑන් එක ඔය බජට් එකේ අතිරික්තයක් දෙනවා කියලා සල්ලි ඉතුරු කරගෙන අර මේ කරන දේවල් මචං ඒවා අනාගතයට ප්ලෑන් එක වෙන්න පුළුවන් අවසාන මොහොතේ මචං ජනතාවට සහන දීලා උන්ට ප්‍රශ්න මදතාව මචං මේ බුද්ධිමත් නැහනේ ඔය කියන පච තමයි මචං ජනතාව බුද්ධිමත් මාර තීරණ ගන්න ආරේ මේ ජනතාවට මචං රැල්ලක් හදුවා නම් අර ඇල්ගොරිතම් කියන එක ජනතාවට ඔන්න ඔය ඇල්ගොරිතම් කියන එක හදුවා නම් මචං මුන් රිදම් গিටාර් කරේ දාගෙන ගහන්න හරි උන් මචං ගිහලා උඩ පැන දෙන්න ඡන්දෙත් ඔතම උදාහරණේ මචං 42ක් ගත්තට ජනාධිපතිවරණේ රැල්ලක් තියනවා දැන් මෙයා ජනාධිපති වුණා තුන්දෙනෙක් එක්ක පොඩි ගේම් ටීකුත් යවුවා මචං ලස්සන ඒ වෙලාවේ හරි ඊට පස්සේ රැල්ලට ගිහිල්ලා දුන්නනේ මචං
2: මිනිස්සු දවා කියන්නේ ඒකම කරන තත්ත්වයට යනවා ආණ්ඩු ඒක දවා කියන්නේ ඒ රැල්ල ඒ විදියටම හදන තැනකට මේ රජේ ගමන් කරනවායි කියන එකද ඔයාගේ ගණන් හැදීම?
3: ඔව් ඒ කියන්නේ ප්‍රචාරණය කියන එක. ඒ කියන්නේ මචං යාලගේ ඔබෙස්නි ආය හරි මොන එහෙම වල හරි මචං යාල සාර්ථකයි ප්‍රචාරණය. විපක්ෂය අසාර්ථකයි. විපක්ෂයේ අර සුදුනු විපක්ෂයක් නේ තියෙන්නේ. විපක්ෂය මචං ප්‍රචාරණයේදී අසාර්ථකයි කියන එක මම පිළිගන්නවා. නමුත් මචං ඒ විපක්ෂයේ ඉන්න විපක්ෂයේ සජිත් ගෙන් රණිල් ගෙන් නාමල්ලගෙන් බලාපොරොත්තු වෙන්න එපා උඹලා හරි අර ජෙප්පෝ කරනවා වගේ මේ විරෝධතාවල් බලාපොරොත්තු වෙන්න එපා මචං දැන් ඔය දැන් මුන් ආවෙම නැහනේ එළියට සජිත් ප්‍රේමදාස ඔය මේ මන්දක දිලිත් එම පොඩ්ඩක් යනවා ගොවි යෝගාවට එතකොට දැන් ගොවිය වුණත් ගොවිය මචං ජේවීපී එකට ඡන්ද දීලා පත්තර ගත්තේ ඒකනේ උන් කියන්නේ එතකොට ඒ සටන් දෙකම යනවා දැන් ඒවත් සමහරලාට ගොවියොත් කියලා කිව්වද සර්ලා එන්න එපා සර්ලාවත් වැඩේ අලවෙනවා අපි කරගෙන යන්නම් කියලා උණු කියනවා ඇති මචං හරි උණු මේ ජීවීපී එකට සම්බන්ධද මිනිස්සුනේ ඔය උගේ ඉන්නේ ඔක්කොම විරෝධතා කල්ප තිබුණේ උන් ඔයා කාපු ඒ උන්නේ මචං බැටි මුල් වල බහගෙන දැන් ඒ ලෙවල් එකට කරන්න බෑනේ මචං සජිත්ට ගිහිල්ලා කෑ ගහන්නද ආ දැන් ඔය අර කොටුවේ තිබුණේකෙත් ඇවිල්ලා කෑ ගැව්වේ මචං කරුජයසුබන කියන්නේ ජෙප් එක අර කෑ ගහන්නේ මචං
1: හිටපු ජෙප් එක
3: නේ ඔව් එහෙම කෑගහනය ඔය පොයිස්කත් දේශපාලනයක්නේ මචන් දැන් තියෙන්නේ සහ විපක්ෂයේ තේල්ම වැඩේ තමයි මචන් සමාජ මාධ්‍ය සමාජ මාධ්‍යවල මචන් ජේවීපී එක මාරස්ට්‍රෝ ඒක විපක්ෂයට තේරෙන්නේ නැහැ මං ඕක හැමදාම විවේචනය මං කියලා තියෙනවා මචන් උදේශපාලන රාජකීයන්ට ඒකෙදි මචන් පට්ට ෆේල් ඒක ගෙනියන්න නැතුව මුට මචන් ඒ කියන්නේ විපක්ෂය ඉන්න ඇයට ඒක ගැන කිසිම අවබෝධයක් නැහැ
2: ඒ කියන්නේ කොට සිංහලෙන් ගත්තොත් ප්‍රචාරණය මිනිස්සුන්ට දැනෙන විදියට මේ මේ ආණ්ඩු පක්ෂය ආණ්ඩුවට පක්ෂ හෝ විරුද්ධ පණිවිඩය විපක්ෂ පණිවිඩය මිනිස්සුන්ට යාමේදී ආණ්ඩුව පට්ට සක්සෙස් විපක්ෂය පට්ට ෆේ ඒකද කියන්නේ
3: අනිවාර්යයෙන් බලපං මචං විතකොඩුවේ බස් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාව විතරයිනේ අර මොෝදිය පැත්තේ තීන්ත ගාලක් නැහැ මචං අර අර කඩ ටික තියෙන පොදුරු කර ඒ කියන්නේ මේ මේ මේ වචනේ කියන කාරින අඹලගේ පස්ස පැත්ත මචං පස්ස පැත්ත තීන්ත ගාල නැහැ හරි කුයන්න කඩන්නේ ඉස්සරහයි ගාලා පස්සරට තාපේ වා ටිකක් ඇදුවා එයා හෝස් එකෙන් කරේ මචං උන්ගේ වැඩ නීට්නේ කොහමද හෝසස් වලින් කරනකොට හරි ටොයිලට් ටික අරගෙන හැදුවා එච්චරයි අපර කිව්වේ මොකද්ද විනීතියට දානවා ගුවා මචං එලිවලට කම්පිටිසුන්ට ෆිල්ම් එකක් බල බල ඉන්න පුළුවන් ගුවා බස්ස හැබැයි කොමාරි අර නුවර හදන එක නම් මචං ඒවා ඒවා ඉතින් 76 වසර සාපේ වල ප්ලෑන් නේ ඒවා ඉස්සරහට ගෙනියනවා මේක එතේ එහෙම ඒක ඒ දේවල් කරලා මචං ඔය හුරුවල්ලන එකනේ මේකේ ප්‍රධානම දේ ඒකට ඒක ගෙනියනවනේ මචං ඒකට කට උත්තර නැහැනේ බට විවේචනය කරන්න පුළුවන් බට විවේචනය කරන්න මට විවේචනය කරන්න පුළුවන් දෙයක හොරකම් කරගෙන මචං ඒක ජේපීද ශ්‍රී ලංකේද මහින්ද රාජපක්ෂද රනිල්ද මොකාද අදාල නැහැ රාජ්‍ය දේපල මේ කැත විදියට පාවිච්චි කරලා දිනනවා මචං ඒකට දඬුවම් දෙන්න
2: ඕනේ අනිවාර්යෙන්
3: අනිවාර්යෙන් අනිත් එක ඔය ඔය ඔය හයිරන් කාගෙන හිටපු යටි මතකනේ මචං ලාල් කාන්තලනේ හිටියේ ඔය ආණ්ඩුවල හැම එකම මිනිසුන්ට ගහනවනේ මචං මිනිස්සු කියව ගන්න එපයි මචං මිනිස්සු කියව ගැනීමේ ශක්තිය ජේවිපී එකේ උන්ට තියෙනවා
2: එතකොට මාතලන් ඔයා ඒ කිව්ව කතාවත් එක්කම දැන් අපි රනිල් වික්‍රමසිංහගේ භූමිකාව මේ වෙලාවේ ගත්තම දැන් විවේචනයක් තියෙනවනේ රනිලු යනුරයි යාළුවෝ රනිල් තමයි අනුරට
4: වතුවලි පෙටියා
2: රජ වෙන්න චාන්ස් එක හදලා දුන්නෙත් මොකද එයා සජිත් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක හදාගත්තෙත් නෑ ඒ පැත්තෙන් බලපුවම හරි වැඩෙත් හරි හිතනකොට හොඳේ ඒ දෙන්නේ එකතු වුණා දිනලානේ එතකොට හරි කියලා හිතන්න වෙනවා එතකොට රනිල් තමයි මේ ගේම ගැහුවේ ඇත්තටම රනිල් අනුර මෙහෙම ඉන්නවට කැමති ඉතින් ඒ නිසා තමයි දැත්තම් ඔතන දැන් මේ වෙලාවේ දේශපාලන තත්ත්වයේ ඇතුලේ මේ ගේම් එක කරකවන්න ඉන්නේ රනිල්නේ දැන්
4: එහෙම තමයි විශ්වාසය
2: තියෙන්නේ ආ දැන් මේ වෙලාවේ දේශපාලනයේ සක්‍රියව ඉන්න චරිතය තමයි පරිණත තත්ත්වේ නායකත්වයේ විදිහට ගත්තම රනිල් ලංකාවේ. එතන ඇයි මෙයා මේ ගේම් එක කරකවන්නේ නැත්තේ? මොකද අර ෆ්‍රෙන්ඩ්ෂිප් එකද කියලා ඇහුවොත් එහෙම මොකද වාට හිතෙන්නේ?
5: සභාගාරයේ මෙමෙ වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමෙ වී ඇති Facebook පිටුවට පිවිස පිටුව ලයික් කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
6: සිරස්තල ජනවාරියේ සිට ජුනි දක්වා ඩෙංගු කීටයින් බෝවන පරිසර වැඩිම ගණනක් හමු වී ඇත්තේ පාසල් තුලින්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙන් අනාවරණයක්. පැය 24ක් තුල ඩෙංගු මරණ 3ක්. ඩෙංගු මර්ධන බැක්ටීරියාව ගැනත් අවධානය යොමු වෙයි.
7: අපි සැප්තැම්බර් මාසයේදී වසර එකමාරක් සඳහා වන මේ වෝල් බැක්ටීරියා ව්‍යාපෘතිය ආරම්භ කරන එක.
6: විටි ප්‍රහාරයෙන් මියගිය හිටපු පොලිස්පතිගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් අවසන් කටයුතු ලබන සඳුදා පොලිස් උත්තමාචාර සහිතව
8: විලඳ ඇමතිගෙන් ඊගොබින්ට කොන්දේසියක් ලබන මහකන්නේ සිට සම්බා හා තීරි සම්බා වගා කළ යුතු ප්‍රමාණ අනිවාර්ය කෙරේ
9: ලබන මහකන් අනිවාර්යයි අඩුම 115ක් තීරි සම්බත් 110ක් සම්බත් වැවිය යුතුමයි
8: ගැටළු විසඳන්නේ ඉල්ලා මංගංගනේ ගොවින් මහමගට පොදු ජන ගොවි එකමුතුව රාජාංගනයේදී දේව කණ්ඩලව්වක වර්තමානයේ ගොවියා මුහුණ දෙන ගැටළු වලට යලි මුහුණ දෙන්න ඉඩ දෙන්නේ නැහැ. බිත් දැන්නේ ගොවි අඬහැරය තියත් කරමින් දිලිත් අවධාරණය කරයි.
10: අවම කොන්දේසි මත හොඳ මිනිස්සු ඔක්කොම එකතු කරගෙන ඔබත් එක්ක නැගිටිනවා.
8: ජනි අවසන් කළ දකුණු ආසියාවේ දිගම වාරි උමගේ තවත් තතු අද දෙරණි.
11: ඉතින් අපි ලෑස්ති වෙන්නේ දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමකට පිවිසෙන්න.
8: කැනඩාවේ ලෞකිකී දුමාරය ඇමරිකාවට ව්‍යාප්ත වී ට්‍රම්ප් කැනඩාවට නව තීරුබදු පනවන්න සැරසෙයි. චීනයේ නායාමකින් අටක් මරුට 34කට තුවාල. ක්‍රිකට් පිටියේ සදාතනික වීරයෙකු වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් දිවි ඉනිම නිමා කරයි.
12: අදදරණ. This is අදදරණ prime time with Situmini Gunawira and Pasan De Silva. Live from Studio 24 in Colombo.
13: අයිබෝවන් ඔබ අද එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අදදරණ සමගින්.
14: වසරේ මුල් මාස 6 තුල සිදු කළ ඩෙංගු පරීක්ෂා කිරීමවලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමු වී ඇත්තේ පාසල් වලින් බව අනාවරණ වනවා. ඒ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්තවලට අනුවයි.
13: මේ අතර ඩෙංගු ව්‍යාප්තියේ බරපතලකම තවදුරටත් පෙන්වමින් ගත වූ දිනය තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ඩෙංගු මරණ ගණන 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
15: ඩෙංගු රෝගය සීග්‍රෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ මරණ 3ක් වාර්තා වීමත් සමගින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනුව ඊයේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478ක්. ඒ අතර ජූලි මාසයේ ගෙවුණු දින 17 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 19,100ක්. තවදුරටත් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඉන් 15,596ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ දිවයිනේ පරිසර 250,477ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් ඩෙංගු වාහක මදුරු කීටයින් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ පාසල් පරිසරවලින්. පරීක්ෂාවට ලක් වූ පාසල් පරිසර අතරින් 42.5%ක ඩෙංගු වාහක මදුරු කීටයින් හමු වී තිබෙනවා. එමෙන්ම පරීක්ෂා කළ කර්මාන්ත ශාලා අතරින් 38.4%, රාජ්‍ය ආයතන පරිසර 28.1%, ආගමික ස්ථාන 25.9%, සහ පිරික්සු නිවාස අතරින් 9.2%, මදුරු කීටයින් සොයා ගැනුණා.
16: මේ අවුරුදු 2026 වර්ෂයේ රෝගය වැළඳලා තියෙන රෝගීන්ගෙන් 88%ක්ම තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදය. ඒත් මේකට ජනතාවගේ තියෙන ප්‍රතිශක්තිය අඩුයි. මේ රෝගී බවට පත්වීමේ හැකියාව වැඩි. ගිය අවුරුද්දේ ඩෙංගු වෛරස 3 කියන ප්‍රභේදයෙන් ඩෙංගු රෝගය හැදිච්ච කෙනාට මේ අවුරුද්දේ 2කින් හැදෙන්න පුළුවන්. අරට වඩා මෙවර හැදෙන ඩෙංගු රෝගය උත්සන්න තත්ත්වයක් බවට පත්වෙන්නත් පුළුවන්.
15: සීග්‍ර ඩෙංගු ව්‍යාප්තිය හමුවේ අදත් ප්‍රදේශ රැසකදී ඩෙංගු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.
14: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂකවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.
13: ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව එළබෙන සතුදා සිදු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල මහතා පැවසුවා.
15: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා මාළඹේ පිහිටි සිය නිවසේදී ඊයේ උදෑසන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය සඳහන් කළේ වික්‍රමරත්න මහතා තම පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් සිය පපුවට වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බවට සැක කරන බවයි. පෞද්ගලික හේතුවක් මත ඔහු දිවි නසාගෙන ඇතැයි සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරනවා. මේ අතර වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී සිදු කෙරුණා. එහිදී මරණ පරීක්ෂකවරයා විසින් මේ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. මරණය සම්බන්ධයෙන් විශේෂඥ මත ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී මරණයට හේතුව පැවසීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ඔහුගේ දේහය ඊයේ රාත්‍රියේ නැගෙනහිර කොළඹ රෝහලේ සිට කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ආවා. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා සිදු කිරීමට නියමිතයි.
13: රට තුල පවතින නාඩු සහ ලතිරේක්තයට පිළියමක් ලෙස ලබන මහකන්නේ සිට කීරිසම්බා සහ සම්බා සහල් 25% ප්‍රමාණයක් වගා කිරීම අනිවාර්ය බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
14: මේ අතර ගොවි සංවිධාන ජනාධිපතිවරයාගේ නිලා සිටින්නේ කෘෂිකර්මාන්තය සහ ගොවි ගැටලු පිළිබඳ නිසි අවබෝධයක් ඇති අයෙක් කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත් කරන ලෙසයි.
15: රජයේ වී සඳහා ලබා දුන් සහතික මිල ප්‍රමාණවත් නොවන බව මෙවැනි විට අසුණු නෙලීම අරබා ඇති පොළොන්නරුව ඕනෑගම ගොවීන් පවසනවා. ඔවුන් පවසන්නේ පෞද්ගලික වීමෝල්ද රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට එකඟ වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවත් ඔවුන්ට සහතික මිල නොලැබෙන බවයි.
17: මාස හතරක් දුක් විඳලා මේ කපල ගන්න ඊට කිසිම මිලක් නැහැ, ගබඩාවක් නැහැ. මෝලට ගිහපුවාම ඒගොල්ලෝ කැමති හැටියට තමයි වී ගන්නෙ. වී වලට මිල වැඩි කරන්න කියපුවාම මේ බැනුම් අහන්න වෙනවා අපිට. මොනවද දන්න මේ කුඹුරු කරලා බත්සපේලා බැනුම් අහන්නත් ඕනද කියලා තමයි අපි දැන් අහන්නේ, වෙන මොනවත් නැහැ.
15: අම්පාර වීරගොඩ ගොවින්ද චෝදනා කරන්නේ රජයේ සහතික වී මිල ප්‍රමාණවත් නොවන බවටයි.
18: අපි නිෂ්පාදනය කරන්න යන වියදමයි ගන්න ආදායම හරියට සරල වෙනවා. අපිට ලාභයක් කියලා සත පහක ලාභයක් නැහැ.
19: පිට කියන 90යි 80යි.
15: වීමිල ගැටලුව එලෙස පවතිද්දී ගබඩා ප්‍රමාණවත් පරිදි විවෘත නොවීමේ ප්‍රශ්නයටද ගොවීන් මුහුණ දෙනවා. අම්පාර උහන පාලම් කඳවුර වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාව අද වසා ඇති අතර ගබඩා භාර නිලධාරියා එහි දැන්වීමක් මගින් දක්වා ඇත්තේ තමන් වී ගබඩා දෙකක රාජකාරී සිදු කරන බැවින් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා යන දිනවල පමණක් එම ගබඩාව විවෘත කරන බවයි. අම්පාර කරන්ගාව වී ගබඩාව විවෘත කර වී මිලදී ගැනීම අද සිදු කරුණා.
20: ගිය සැරේ 5000ක් ගත්ත වී කිලෝ මේ සැරේ 2500යි ගන්න. ඒකත් ගොවියට ලොකු අසාධාරණයක්.
15: මේ අතර ගොවි ගැටලු වලට විසඳුම් ඉල්ලා මහියංගණය ගොවි සංවිධාන පහක නියෝජිතයින් අද පෙරවරුවේ මහියංගණය නගරයේදී විරෝධතාවක නිරත වුණා.
21: ගෙදරකම වී අට්ටි කොට ගහලා විකුණ ගන්න බැරුව ගිය කන්නේ වීත් තියනවා, මේ කන්නේ වීත් තියනවා. අද රුපියල් 95ට විකුණ ගන්න බෑ.
15: මේ අතර වී ගොවීන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීමට ආණ්ඩුවට නුවණ පහළ වේවා යයි ප්‍රාර්ථනා කරමින් පොදුජන ගොවි එකමුතුව රාජාංගණය පුල්ලෑර් කෝවිලේදී පොල්ගසා දේව කන්නලව්වක් සිදු කළා.
22: මේ තකතිරුගම් ඇමතිවරුන්ට ඔබවහන්සේගේ ඇල්ම බැල්ම හෙළලා ඔවුන්ගේ මල පෑදේවා කියලා සාන්සාර්.
15: මේ අතර කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වී මිල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලට ගොවි සංවිධාන කිහිපයක් අද සිය විරෝධය පළ කළා.
23: එතුමා කියනවා මේ අපි මේ පාරට බහලා ඉන්නේ සජබේ උණු යුඑම්පී කාර්යවලු පොහොට්ටුවේ උණු ශ්‍රී ලංකා කාර්යවලු ඔබතුමාලගේ ජේවීපීගේ කට්ටියත් ඉන්නවා අපිත් එක්ක. මේ ඔක්කොම ඉන්නවා මේ ලංකාවේ. ඔබතුමාලගේ කාලේ ඔබතුමාලා ගොවි සංවිධාන පීඩෝගන දේශපාලනය කරා.
24: ඔබතුමාලා ඔය කියන විදිහට 120ට දෙන්න නම් පොහොරේම රුපියල් 7000 8000 තියෙන්න ඕනේ. එහෙනම් අවුලක් නැහැ 120ට දෙන්න. පොහොර 10000 දීද්දී 120ට කොහොමද දෙන්නේ? ගරු ජනාධිපතිතුමා ඔබතුමාගේ කියාකල්පෙත් නැති කරනවා මේ ඇමතිතුමාලා. ඔබතුමාට පුළුවන් වෙන්න ඕන මේ ඇමති මණ්ඩලය වෙනස් කරන්න. වෙනස් කළ වෙන අමාත්‍යංශයක් දෙන්න මොකද සාමාන්‍ය පොඩි එකක්. මේකට මේ වගේ මරියෝ දාන්න එපා. හොඳ මොලයක් තියෙන කෙනෙක් දාන්න. අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ.
25: ඇමති කෙනෙක් කිව්වා මේ ගොයියා කියන්නේ කසිපු කරුව කියලා. බලපුවම දැන් ඇමතිලා තමයි කසිපු ගහලා තියෙන්නේ. ඒ ඇමතිලා තුන්දෙනාම එකට ඇඳලා හාන්න හොඳයි. මා කන්නට තමයි වක්මඟුලට ඒකට තමයි දාන්න තියෙන්නේ ජනාධිපතිතුමාට.
26: කෘෂිකර්ම ඇමතිවරයා මාලිගා තුනෙන් දෙකක් ගහලා තියෙන්නේ. රම්ය සුරම්ම ගහලා තියෙනවා. දැන් සුබ එක ගහගන්න තමයි මේ කන්න මේ දෝලණය කරන්නේ. අද ඔයාලගේ සමාජවාදයක් නැහැ, ධනවාදයක් නැහැ, තනිකරම තියෙන්නේ මුසාවාදයනේ.
15: මේ අතර වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ රට තුල පවතින නාඩු සහල් අතිරික්තයට පිළියමක් ලෙස එළමෙන මහකන්නේ සිට කිරිසම්බා සහ සම්බා සහල් 25% ප්‍රමාණයක් වගා කිරීම අනිවාර්ය බවයි.
27: සහල් වල අතිරික්තයක් තියෙනවා. අපේ හාල් පිටරට යවන්නත් බෑ බාස්මති වගේත් නෙමෙයි. ලබන මහකන්න අනිවාර්යෙන් 120ක් අඩුම 15%ක් කීරි සම්බත් 110ක් සම්බත් වැවිය යුතුමයි. ගොවියට 120ක මිල හම්බෙනවා, නාඩු වලටත් පාරිභෝගිකයට සාධාරණ වෙළඳපළ මිලකට පාරිභෝජනය කරන්න පුළුවන්කමකුත් ලැබෙන.
14: ගොවි ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට යලි කිසිදා මුහුණ නොදෙන තත්ත්වයක් ඇති කිරීමට සර්වජන බලය
27: බැල් පිටරට යවන්නත් බෑ බාස්මති වගේත් නෙමෙයි ලබන මහකන්න අනිවාර්යෙන් 120ක් අඩුම 115ක් කීරි සම්බත් 110ක් සම්බත් වැවිය යුතුමයි ගොවියට 120ක මිල හම්බෙනවා නාඩුවලටත් පාරිභෝගිකයට සාධාරණ වෙළඳපළ මිලකට පාරිභෝජනය කරන්න පුළුවන්කමකුත් ලැබෙනවා.

0: 26 ගොවි ජනහමුවට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
1: බිම්තැන්නේ ගොවි අඩහැරය 2026. ගොවි ජන හමුුව අද පෙරවරුවේ සරජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශය සභෞද්‍යානයේදී පැවැත්වුණ. එම අවස්ථාවට පක්ෂේ ජේෂ්ඨ නායකෙන් ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටිය.
2: අපි ඉල්ලන්නේ මහලොක දේවල් නෙමේ. මේ ගොවියගේ නයතු රෘෂ්ටික බේරගන්ට රුපියල් 150ට උඹලට වී ටික ගන්ට බැරිනම් මේ හෙක්ටයාරහකින් නායකතුමා ටොන් 6යි උපරිම කොච්චර මහන්සි වුණත් ගන්ඩ පුළුවන්. දැන් තියෙන විදිහට මේගොල්ලෝ කියන වීමිලට 120ට කවුරුත් ගන්න දැන්නෑ. නමුත් ඒ ගන්ට වික්කත් 103ක් පාඩුයි අපේ ගොවියන්ට. අපි කියන්නේ ගොවියගේ කරින් ආපු තොපි අඩුම තරම මේ ගොවිය වෙනුවෙන් මේ රුපියල් 103ක වන්දියක්වත් මේ ගොවි ජනතාවට ලබා දෙන්න. මොකද මේ වී මුදලාලිලත් එක්ක හාල් මුදලාලිලත් එක්ක මේක කරන්න බෑ.
3: පත් වෙලා අවුරුදු එකමාරක් යනකොට මේ තරම් අප්‍රසාදයට පත් වෙච්ච ආණ්ඩුවක් ලංකා ඉතිහාසය තුල අපි දැකලා නැහැ. කියන තරමක් කියන්නේ බොරු. ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රට ලංකාවලු. මේ කන්නේ ගොවියගේ වී ටික අද කීයද? අද වී මිල රුපියල් 87යි 50යි. ගොවිසතුමා කෘෂි කාර්මික රටක රටටම බත සපයන ගොවියට ප්‍රශ්නද විසඳුමක් දෙන්න බැරි මාලිමාවට තවත් ඉස්සරහට යන්න පුළුවන්ද? කිසිසේත්ම යන්න පුළුවන් කමක් නැහැ.
4: දීර්ඝ කාලයක් තිස්සේ අපේ ශ්‍රී ලාංකික සભ્યත්වයේ පෙරගමන් කරුවා වුණේ ඔබ. කෘෂි ශිෂ්ටාචාරය තමයි අපේ සભ્યත්වයේ පදනම. නමුත් අද මේ රජය ඔවුන් කියනවා මේ රටේ සભ્યත්වයේ පෙරගමන් කරුවා කසිපුකාරෙක් කියලා. මඩ සෝදාගත් කල ගොවියා රජ වෙනවා කියලා තින්නේ වැරදිලාලු. තවත් කෙනෙක් කියනවා ඒ කියලා තියෙන්නේ අර නුවර කලාවේ උසස් කුලයේට පමණයිලු. මේ වගේ කතා කියන්නේ ඇයි? ඔවුන් හදවතින්ම විශ්වාස කරන්නේ නැහැ මේ රටේ අපිට අපේම වූ අනන්‍ය සංස්කෘතියක් තිබෙන බව සහ අපිට කවදාහරි මේ රට ගෝලීය වහ කලාපීයව තරඟ කළා ගොඩ එන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ අපි අපේ සංස්කෘතිය මතම පදනම් වෙලා කටයුතු කරොත් පමණයි කියන එක. ලෝකේ කිසි රටක් දියුණු වෙලා නැහැ තමන්ගේ සංස්කෘතියට පහර දීලා. මේ මිනිසුන්ට පාඩුයි තමන්ගේ කනකර උගස් කළා, තමන්ගේ ඉඩම උගස් කළා, තමන්ගේ ඥාතීන්ට ණයයි මිත්‍රයින්ට ණයයි. ඇයි ඒත් මේකෙම ඉන්නේ? ඔවුන් විශ්වාස කරනවා ඒ තමන්ගේ යුතුකම මේ සංස්කෘතිය තුළ තමන් ගොවිතැන කරන එක කියන එක. දැන් ඔබ මුහුණ දෙන මේ තත්ත්වයට තාවකාලික විසඳුම් ලබා ගැනීම සඳහා අපි සැබෑ හඬක් මහ පොළොවේ නගනවා. අපි දීර්ඝකාලීන විසඳුමක් සඳහා බලවේගයක් හැටියට පුළුවන් අවම කොන්දේසි මත හොඳ මිනිස්සු ඔක්කොම එකතු කරගෙන ඔබත් එක්ක නැගිටිනවා, ළඟදීම නැගිටිනවා කියන එක අපි සර්වජන බලය හැටියට පෙනී සිටින් කතා කරන්නේ. ඔබට කවදාකවත් නැවත මෙවැනි තත්වයක් ඇති නොවන ඒ විසඳුම ලබා දෙන්න.
1: ගොවි ජනහමුවෙන් අනතුරුව දිලිත් ජයවීර මහතා පැමිණ සිටි පිරිස් සමග සුහද කතාබහකට නිරත වුණා.

0: දේශගුණික හා කාලගුණ විප්‍යරාස සහ පාරිසරික සංරක්ෂණ සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැරට විහිදුවා ග්‍රාමීය මට්ටමට රැගෙන යාම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ එල් නිනෝ ලා නීනා කාලගුණ තත්ත්ව සම්බන්ධයෙන් කාලගුණ විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සංවිධාන කළ සම්මන්ත්‍රණයකදී.
1: එල් නිනෝ ලා නීනා කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල් එම් අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණා. ඒ සඳහා විදේශීය විශේෂඥ කණ්ඩායමක්ද සහභාගී වීම විශේෂත්වයක්.
2: මම දන්නවා එල් නීනෝ ලා නීනා තත්ත්වය තුළ ඉතාමත්ම බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අප රටට කොයි ආකාරයෙන් මේ තත්ත්වය බලපායිද, ඒ වගේම එල් නීනෝ ලා නීනා තත්ත්වය තුළ පරිසර පද්ධතියට, ඒ වගේම ජෛව විවිධත්වයට, ශාක

0: සහ වෘක්ෂලතාවලට ඒ වගේම මිනිස් සම්පතට කොයි ආකාරයේ බලපෑමක් සිදු වෙයිද නැද්ද කියන එක පිළිබඳව අපි කරුණාකාරණ රසක් අවබෝධ කරගත්තා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ ජෛව විවිධත්වය පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා මේ පාර්ලිමේන්තු සංසදය කැප වෙනවා. මමත් ගරු මහාචාර්ය අවේ වික්‍රම මැතිතුමත් නගරවලට සීමා වෙලා තිබෙන මේ සාකච්ඡාවන් අපි යෝජනා කරන මේ අවස්ථාවේ ක්ලයිමට් කෝකස් එක අපි ගිනියන්න ඕන ගමට පාර්ලිමේන්තුව තුල කෙරෙන සාකච්ඡාවකට සීමා නොකොට අපි මේක අම්නියම් ගම්සිසාරා දැනුවත් කිරීමේ වැඩසටහන දැනුවත් කිරීම පමණක් නෙවෙයි ඇක්ෂන් ප්ලෑන් එකකුත් පරිසර සංරක්ෂණය උදෙසා අපි ඉලක්ක කරා යන්නට බලාපොරොත්තු වෙනවා.
1: මත්පැන් බෝතල්වලට යොදන QR කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට සිදුවන බදු පාඩුව සුවසැරිය සඳහා වසරකට වෙන් කරන මුදල් ප්‍රමාණය මෙන් 8 ගුණයක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ මෙම අනීතික ක්‍රියාව නැවැත්වීමට රජය වහාම කටයුතු කළ යුතු බවයි.
2: රජයට හිමි බදු ආදායම ආරක්ෂා කිරීම සහ නීති විරෝධී මත්පැන් වළඳාම පාලනය කිරීමේ අරමුණින් මත්පැන් බෝතල් සඳහා රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය ආරම්භ කෙරුණා. එවන් පසුබිමක ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් අලවා තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් අවස්ථා කිහිපයකදී දිවයිනේ ස්ථාන කිහිපයකින්ම පසුගියදා සොයා ගැනුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසන්නේ මේ හරහා රජයට විශාල බදු ආදායමක් අහිමි වෙන බවයි.
3: මට පේන මහ ලොකු මගඩියක් මෙතන සිද්ධ වෙන්නේ බදු එකතු කරන්න ක්‍රමයක් හැටියට තමයි ඔය ස්ටිකර් එක පාවිච්චි කළ යුතුයි කියන තීරණයට ඇවිල්ලා තිබුණේ. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ස්ටිකර් හොරට ගහනවද කියන වැඩේ. මේ ළඟදී සුරාබදු එකෙන් අහනකොට දැන් මේ හොර ස්ටිකර් ගහලා තියෙනවා කියලා ආරංචි වෙනවක නෑ නෑ. එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඔක්කොම වාගේ දැන් හරියට සිද්ධ වෙනවයි කියලා මං හිතන්නේ දවස් 3-4ක් ගිය නෑ. මහා විශාල රේඩ් එකක් කළා මේ මාළඹේ පැත්තේ අහුවෙලා තිබුණා ස්ටිකර් මහා විශාල තොගයක්. දැන් එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්ටිකර් එක කොහොමද මේ කට්ටියට ගියේ, හොරට ගියේ? එක පැත්තකින් ඒක ගියේ ඒගොල්ලොන්ගෙම ආයතනයෙන්මද හොර ක්‍රමයකට? එහෙමත් නැත්නම් වෙන කවුරු හරි එව්ව ගහලාද? ඒතර මේ දෙකම වෙන්න බෑනේ. මට අදාළ වෙන්නේ මුදල් කමිටුවේ සභාපති හැටියට මේ රෙවනිව් ලොස් එක. ඉතින් මේ විදියට හොර ස්ටිකර් ගහලා දූෂිත ක්‍රමවේද හරහා රජයට භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල අහිමි වෙනවා නම් ඒක මහ ලොකු දැවැන්ත පාඩුවක්. අපි සුවසැරියට වියදම් කරන ප්‍රමාණය වගේ අවුරුද්දකට මගේ ගණනය කිරීම ඒ වගේ 8 ගුණයක විතර බද්දක් අපිට අහිමි වෙනවා.
4: මහවැලි මහසැලැස්මේ අවසන් අදියර වන මොරගහ කන්ද ජලාශයේ සිට උතුරු පළාත දක්වා ජලය ගෙන යන උතුරු මැද මහඇල ව්‍යාපෘතියේ කොටසක් වන කිලෝමීටර් 27.7ක දිගින් යුතු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු පසුගියදා අවසන් කෙරුණා.
1: මෙරට වාරි සහ ඉංජිනේරු ඉතිහාසයේ තව වැදගත් සංදිස්ථානයක් වන මෙම උමගේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අද දින නිෂ්පාදන කණ්ඩායමකට පසුගියදා අවස්ථාව ලැබුණා.
5: එක්දහස් නවසය 68 වසරේදී ශ්‍රී ලංකා රජය අනුමත කළ මහවැලි සංවර්ධන සැලැස්මේ ප්‍රධාන අරමුණක් වූයේ මහවැලි ගංගාව දිගේ නිකරුණේ සාගරයට ගලා බසින අතිරික්ත ජලය මෙරට උතුරු පළාතට සහ උතුරු මැද පළාතට හරවා එම ප්‍රදේශ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීමයි. මේ හේතුවෙන් මොරගහ කන්ද ජලාශයේ සිට වවුනියාවේ වෙම්මඩුකුළුම් දක්වා උතුරු මැද මහ ඇල නමින් ඇල මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සකස් කෙරුණා. නමුත් දශක 3ක් පුරා මෙරට පැවති යුද්ධය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වසර 50කින් ප්‍රමාද වුණා. ඒ අනුව උතුරු මැද මහ ඇල ඉදිකිරීම 2016 වසරේදී ආරම්භුනේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිපාදන සමගින්. අදියර දෙකකින් යුත් උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ සමස්ත දිග කිලෝමීටර 240කට ආසන්න වෙනවා. එහි පළමු අදියර වශයෙන් මොරගහ කන්ද ජලාශයේ සිට යකල්ල දක්වා කිලෝමීටර 65ක් දිග ඇල මාර්ගයක් සැලසුම් කෙරුණත් මෙම ඇල වනරක්ෂිත හරහා ගමන් කිරීම නිසා පොළව යටින් දිවෙන උමං මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය වුණා. ඒ අනුව කිලෝමීටර් 27.7ක් දිගින් යුත් උමගේ ඉදිකිරීම 2022 වසරේ ආරම්භුනේ අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිවලට අනුකූලවයි. උමග කැණීම සඳහා උමං කැණීමට ලෝ භාවිත කරන TBM යන්ත්‍ර දෙකක් යොදාගෙනු අතර ඉන් එක් යන්ත්‍රයක් අනුරාධපුර පළුගසෝ ප්‍රදේශයේ ස්ථාපිත උතුරු ద్వාරයේ සිට කැණීම් ආරම්භ කළා. දෙවැනි කැණීම් යන්ත්‍රය පොළොන්නරුව ඇලහැර කොඳුරුවාවේ ස්ථාපිත දකුණු ద్వාරයේ සිට කැණීම් ආරම්භ වේ 2023 නොවැම්බර් 28 වෙනිදායි. මෙම යන්ත්‍ර දෙක ක්‍රමයෙන් පොළව අභ්‍යන්තරයේ කැණීම් සිදු කර අවසන් කරමින් එකිනෙකා මුණ ගැසුනේ ඉකුත් ජූලි 15 වෙනිදායි. වාරිහා ඉංජිනේරු ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හඳුන්වන්නේ බ්‍රේක් ත්‍රූ ලෙසින්.
6: ලෑස්ති වෙන්නේ දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමගට පිවිසෙන්න. උමග කිලෝමීටර් 28ක් දිගයි. අපි බලමු කොහොමද කියලා. උමගට බහින ගමන් ඉන්නේ අඩි 40ක් පොළොව මට්ටමේ සිට පල්ලෙහාට මේ විදියට තරප්පු පේලියකින් යන්න ඕනේ.
7: කිලෝමීටර් ගාණක් දුර යන්න තියෙන නිසා අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ කෝච් එක.
6: ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ මේ දැවැන්ත ව්‍යාපෘතියට පණ දුන්න ඉංජිනේරුතුමල්ලා එක්ක කතා කරන්න. දැන් මේ ව්‍යාපෘතියේ වියදම ගැන කතා කළොත්
7: මේ ටනල් ව්‍යාපෘතියේ කොටස මිලියන 62800ක් වෙනවා. ඒ කියන්නේ කෝටි 6300ක් ඇස්තමේන්තු ගත මුදල.
6: ඇයි මේ ඇලක් කපන්න පුළුවන්කම තියෙද්දි වියදම අඩු කරගෙන ඇයි මේ උමගක් කරන්නේ?
7: මේ කිලෝමීටර් 28ෙම තියෙන කළුගල මේක අනික තියෙන්නේ මේ හරියේදී එනකොට ඇලේ පතුලේ මට්ටම තියෙන්නේ පිහිටි පොළවේ ඉඳලා මීටර 40 ගණනක් උඩ යටි. ඇලක් කෙලින්ම කපන්න බෑ. මේක තියෙන්නේ 1GB කලා පයක් කරා ඉතින් පරිසරයත් වනසතුනුත් ආරක්ෂා කරගෙන කර ගැනීම සඳහා තමයි මේ උමං ජලමාර්ගයක් ඉදිකිරීමට අපි පෙළඹිලා තියෙන්නේ.
6: ප්‍රධාන නගර, ඒ වගේම ප්‍රධාන රක්ෂිත යටින් නේද මේ උමග යන්නේ?
7: ඔව්. මින්නේරිය ජාතික වනෝද්‍යානය හරහා එනවා. ගිරිතලේ අභය භූමිය හරහා එනවා. ඒ වගේම හබරණ නගරයට යටින් යනවා මේ උමග.
6: දැකපු විදිහට ලොකු සේවක සංඛ්‍යාවක් මෙතන වැඩ කරනවා.
7: සේවක සංඛ්‍යාව 800ක් විතර වෙනවා. එයින් 3න් එකක් විතර චීන ජාතිකයන්, අනිත් අය දේශීය කම්කරුවන් සහ වෘත්තිකයන්.
8: මේක shift එකකට මානව සේවකයෝ 60ක් 70ක් විතර ඇතුළේ වැඩ කරනවා. හැබැයි අපේ කැණීම් කටයුතු සාර්ථකව නිම කරගන්න හම්බුණා කිසිදු ජීවිත හානියක් නැතුව.
6: උමග හාරගෙන යද්දී මොනවද ආපු අභියෝග?
8: මහ පොළොවේ ඉඳලා අඩි සාමාන්‍ය 120ක් විතර යටින් තමයි මේ උමං මාර්ගයේ ගමන් කරන්නේ. එතකොට පොළොව අභ්‍යන්තරයේ තාප ශක්තිය වැඩි නිසා අපිට ලොකු ප්‍රශ්නයක් දැනෙනවා. එතකොට අපි මේක ඇතුළට අයිස් වගේ දේවල් යොදවනවා. අපි કૃතිමව වාතය ඇතුළට දෙන්න ඕන කිලෝමීටර් 26ක් දිග උමං මාර්ගයක් නිසා. ඉස්සරහා තියෙන පාසන ස්තරවල දුර්වලතාවයක් තිබ්බොත් අපි එතන ඉස්සරහට ප්‍රීග්‍රවුන්ඩ් කරලා පාසන ස්තර සවිවර කරගෙන තමයි ඉස්සරහට යන්නේ.
6: මේ ව්‍යාපෘතියෙන් ජලය වගාබිම් වලට සැපේනවා විතරක් නෙමෙයි රජරට, ඒ වගේම උතුරු පළාතේ ජනතාවගේ පානීය ජල අර්බුදයටත් මම හිතන විසඳුමක් ලැබෙනවා නේද ඉංජිනේරුතුමා?
7: අනිවාර්යයෙන්ම.
6: දැන් මේ ව්‍යාපෘතිය දිහා බැලුවොත් එහෙම වැඩ ගොඩක් ඉවරයි. කවදද මේක අවසන් වෙන්නේ? තවත් ඉදිරියට අපිට මොනවද කරන්න තියෙන්නේ?
7: උමං ජල මාර්ගය ඉවර වුණාට උමගේ ආරම්භක ස්ථානය දක්වා මොරගහ කන්දේ සිට කිලෝමීටර් 27.6ක් ඇල තවම ඉදි කරලා නැහැ. ඒකට ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. 2027 වර්ෂයේදී තමයි ඉදිකිරීම ආරම්භ වෙන්නේ. එතකොට 2030-31 වගේ වෙයි මේ උමග තුලින් ජලය ගලාගෙන යන අවස්ථාව උදා වෙනකොට.
6: ඉතින් පොළව අභ්‍යන්තරයේ සිට අපි නැවතත් පොළව මතුපිටට ඇවිත් ඉන්නේ. මේ ස්ථානේ හරිම විශේෂයි. ඒකට හේතුව තමයි මේ උමග කණින්න භාවිත කරපු කැණුම් යන්ත්‍ර දෙක එකිනෙකා මුණ ගැහෙන්නේ හරියටම මෙම ස්ථානෙන් මීටර 40ක් පොළව යටදී. ඒ සිදුවීම සිහිපත් කරලා සමරු ඵලකයක් මෙම ස්ථානයේ ඉදිකරුණා. එය පසුගියදා නිරාවරණය කළේ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙන්රත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
9: කැණුම් යන්ත්‍ර දෙක මීටර 35ක් යට තමයි වලලා තියෙන්නේ.
6: ඒ යන්ත්‍ර දෙක නැවත පොළොව මට්ටමට නැවත ගන්න බැරිද?
9: නැත්නම් මැෂින් එක අපි හෙඩ් එක විතරයි භූමිදාන කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම නැවත භාවිතා කරනවා. මේක ලෝකේ සම්මත ක්‍රමයක්.
6: ඉතින් ලංකාවේ අපට වැදගත් ඓතිහාසික සිදුවීමක් නිසා තමයි අපි මේ පිළිබඳ ඔබට තොරතුරු වාර්තා කළේ. එසේනම් සමු ගන්නවා මේ සීගිරිය මහසෙන්ගම ප්‍රදේශයේ සිට.
4: ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට